0: Ah, hey, on est qu'à Dr. Minara sur Ivogout. T'en as une nara, n'a pas le moulak si maillot. Ma haïtuni, attendagonaningani, opec nasakmi, on est qu'à Tilou, tout ça, si yavout.
1: Alors, quand y a un peu de monde, on va être plus de monde, on va être plus de monde, on va être plus de monde, on va être plus de monde, on va être plus de monde, on va être plus de monde, on va être plus de monde, on va être plus de monde, on va être plus de monde, on va être plus de monde, on va être plus de monde, on va être plus de monde, on va être plus de monde, on va être plus de monde, on va être plus de monde, on attenak tayo masyado sa mga mata. Ako doon niya lima attenak tok. Ngayon bakalot na bukid lang kayo walami. Tamakwa. Attenak tayo. Umayok tayo suni. Tamakwa. Awla ni galayo. Tamani. Iyitani. Iyitani. Loan mo atin ito. Takok sa ulo mi. Takok sa ulo ito mi. Nangyang na sa balayan. Nga nito sa mga tagim man. Tamakwa. Ayok ako na sa mga kwa. Tunanak. Tukid yun na ato sa ilangin na tawa na may hunan. Ayok ako na ato. Tamakwa lo. Ah, ini kalung meja kita kami. Kalau macam yang itu lu, atau nak tulis tu alu semua mata. Apa dia lu kalau tu nak hanga atau tahu nak tiku nak ini kalung mau kita beli asal ni. Eh ma, ini masuk tu hanga kita orang kalau macam tu lu kita orang dia macam tu mul. Apa lau di cahaya malah kalung nama kita mak kuat tak kasut tulis tu alu kasut aktif. Ada baik ini kalung meja tu semua lu sutik. Kata semua orang mata, saya mampir waktu jaga waktu itu macam mana ni yang mengikut mood, ati kerja jaga waktu itu, bukan nasi orang mat, apa leh semua orang mat tahun sekolah kau ni ngah, tamak kau ten dalam masa, tamak kau lo, hukum balai, hukum ay, sesuai dengan hukum ni, okey umi sekolah kau video kau waktu itu. Takkan apa ni? Tanya orang ni ngah. Udin ni mut. Ia kalung mut. Udin. So, ini tanya tu cara sama ku. Ini mana sebenarnya tulung mut. Tulung ni macam mana? Ini bagi jawab aku tu. Macam orang ubik ke luaran macam apa lok tu ni? Sama ku ubik ke ni aku tu ini. Umur yok saya balik cuti lor ni. Sikit umur balik cuti lor ni. Aja memakai arus yang utama mata. Sama ku ini tinggal lima rasa sorry kalau orang tak tu saya dikulut. Kamu lupa nasak ipelai alang malta saya tikur otingin nasak terik biar saya meluap tema tema kuat tersihau pangit kongomik lima nak turun tu mata hari macam aku turik lima saya tinggal atau kau tinggal tu saya kit tema kuat tu indah itu kalau kamu lupa nasak ipelai tersihku tahunan lu lisinan nasi. Bukan nasi lagi ulat tulibu, atau nak tahu macam mana mereka, temani, umai yok terpin suka ulat tu ni, temak kuat, atau nak tuit, run mat, cuma lima atau nak tuk, ni suka ulat tulibu, cari umi tu ni umit tuk, temak kuat lupa nasi pelaya ulat tulibu, cari umi, temak kuat pelaya jut, awak nama pelaya jut, atau kasih ulat tulibu kalau masih orang kit, temak kuat kasih ketenangan tak. Tamak ko alo. Kalo niya kata siya wato pa nga sa amin. Kalo niya kata palya lang alang mayata. Tasi aw palya sa tila alang mata. Tamak ko ato siya. Kalo niya niyong itulitaw. Makulungubik ka nun. Kalo siya tila kayong itulon. Kalo niya kata tunik. Balik siya walok sutik. Tamak ko. Tasi. Kapya na pulto alang mata. Aw palya at sutik. Ilaw na ko siya wamik. Kasi nung mahawk na walya sutik. Tamak ko. Kau ni macam yang kita mul, atau kalau tulis tu kan mereka tak tasik. Apa leh lah kami, tapi anak tulis tu alam mata. Tikung itu alam tu alam lembu. Kamu ni leh alam lembu kami tasik. Tapi anak tu lima kali alam mata. Makai tu ni. Tapi anak tu sentuh ni alam. Anu itu pun ni muka tapi anak tu hakal lah semua alam. Eh, mu pernah sami. Makai kata semua mata. Mana tahu kaya kau makai tu ni. Kapya nak tu tak semua anu ring keluar lembu, kawan nak tak tu aluk tak tu takuk sahul ni tu semua umum apa lalu ni takuk nak orang ni sendiri yang semua ajar aku dah manit tu makan lalu lembu ඇදකරෙන්ට සක්ෂමය හාමි ඉමතුවෙන්න කොල්ලේට වලෝ වල ඔක්තිලෙකු ඇදකරෙන්ට සක්ෂමය හාමි ඇපයනක්තම කයුමය හම්ම යමි තමන්න තවහරල්ලාපි සොම්මිදක්කු ඇදකරෙන්ට හාමි ඔක්සාල්ලු නාම්මගින් යංගෝ ලොක්තිලෙකු තක්තුමුල් මන සපයගේ මුත්සනි ඇපයනක්තෝ ඉම්ම ඔක්සාලයකරනය ඔක්සන්ලිය නමිල්ලත කොක්කද කරන්න යිසන්නේ යාහතවුම්මිමන් ඇෑම තමත්සමිග සීපේසිකුට ඔට සරල්ලා පිත්තුම උත්්‍රීනයන් ූතු කලවන්නේ එකටනල් නිපියන ක්ෂාසවුම්මන් තමානි මතෙන් නමිලුන්නේ ඉකු හක්පලුන්නේ සිකුමේතුනල්න්නේ ඉන්තාර සත්‍රවන්න ඇල්න්නේ තමන්න පියන ක්ෂාමි හාවිසම්මිලක්කු ඔක්සාල්ලු පාත්‍රමල හයන්ම යෝක්ෂම නුුණියෝක ලොක්ෂකු නුන ශිලාවන්නේ තමාන් නුනල් නුන ශවම ජගතරක්ලුන්නේ ලොමුතුෙන් දළ අලක්තෝ හරජමන් සවමම්මල් අසිකු හටුවක් පලු අලුගින්ගිතු අපත් ඔය මාලුක් පහරන්නඟ නික්කේ ජයිම්මාල ඉත්තු කළ කලවාගන්නේ එන්තාසුටුවෙන් යලනේ නුන සක්කරගන්නේ ඔක්සල් නිල්ලු ඉන්නකයා හන්නම අම්මල්තව ඒමපන් අසමයි තමන්න සික්කු අප්පල අසයවමම්මල් ඉතිවී තමක්වා තිින්දිංග වාලවට තමානකම් සජවාම ඉතිදීම චානක කන්න අපිලක්නෑමගම සමක්කු ඉත්තිනී අපේ නපතුල්ටූමත අලියරිගම කෑලොත් සිතිපයාන්නු ඒම උපලි ඇත්තිලකු තම ප්‍රමාගක හොත්තලකමික්්චනී අත්තනප්තකතාවමත අත්තකසුත් නපතකතාවමට පයක්නු ලංවාසක ලොක්තුනෙ පින්ංගෝවීගල් අලියරග පාලසූ මුත්තතෙක් ආජකාවලගමයි තේම ඉතම් අට නී නක්තුසූරනතාවත්ත හාජමතාවත්ත තමක්කුණිග ඉක්තිනම් නිමාල මාමාවයාාව සුප්පනයලන් මත අප්පලයනිඟ මලික්සකු ඇයි නක්තරීගරනතාවත්ත හිතම් ගත්න්නේ තමත ඇල් මවලාන්නේ තමක්වයි නක් ඉනක්තිගන්න සිමත්තාසාාල්ලවෙත් පය හප්පනයලොම ගැටටමන්න අත්තනක් පේලගමීමව රාජමයාත් යතුූ කලාගුණ ඇයුමලත් ඇත හරමග ලොක්තු හිනුල්ලු ඇන තැයිච්චිකු ටීගල්තින්නම ඇත්තු ඉනක්තකතා ටීගල්ල හොත්තු කොල්ලො ඇකු මේ මගෑලකු අසීපිසි කෝන තැපැන්නගම ආහයි ආපාපදනිගුන්ටෙන් සෝල්ටම තමක්තමීම තුක හල්ලින් කළල්ලම නිල්ලි කලාපියමත්කමිසම ආයම නොස්සාවි කලාස්සම ලික්ෂණි තමක්වාත නසවි මහයිසූ ඉසිමස්සවමත අම්මල පින්න පින්නස්සවමත තැන්න නාල ඔහලිමත්්‍රනි කලිය පියාලෝ කෙන්න්නම තමත්තම තවුන්නේනය මිත්තාන නයන්න තුවාලෝතුමත් නයම සෝවාලොමට හාගේ හනිතුරගි කළවාගමි ඒ කනිවනිි පුවල සිත්තුවලොක්තදෙක් හතාන අවස මලාලාසන හාග හපදිච්චනි සිකච්චාරුව ඇතරම නගම්මසනි තමක්වා ඉලි නොබෝනීති උක්කනයනී ඉලිවන උත්පාලොමට තකයෝනි හයමයක්ෂාහච්චවිත් අම්මලො ඉතිකුෝකි පොපන්නසමි හල සවෑනිතරම මට හැත්තගේ සෝමමටලො සිලෙක්වාන හත්තලොක්තිරු තමක්වා ඉල්ලෝයේ ඉල්ලෝයෝලිතාවිට හීත් ඉල්ලාඇවිීම හදුකි හීන විතුවලත් කඩප්පේටවාම ඉල්ලෝදයි හැකිවයොක් කලමිනු සාමත පේටවාමි සිහොත්තිලි මාතිම සෝමන් මත ඉලි නොවිගොච්චය හොමිසවිත් ඇන්මල තමක්වා අවම යුගනිියවල කලා අතතික අපපුතුවෙන්න හොතුවමන් මත ඉක්කිල් ඉක්කිල්හ හයුගෙනියුත අම්මලොන්නේ හැකප්ත සෝම කොලාමි ඉලිමහිවා හසියද හක්ෂවිත් ඇන්මල තමක්වා ඉනිත හනු සෝලි හැවිම යොක්තු වලා අකනයුමයන් කලාගොත්හි හනි මිතුලියන්ගි කලාගොත්හි උතුන්ගසම සිවලුක්තුමි අන්නවානි අතියෙක්සමි ඇත්ත සහත්තවක් පිත්තේනු පරගන්නය යානයුගිත උතුන් ගසවලගනි නාලුක්තිලූ නක්කන සෝමමත් උපලන්නේ ඉක්කතුූවලා වෙනක්කසම හතුවායන් හාසල්ල තුවාලෝ සෝමම අන්නවානි ඇතිකක් සහල්ලතික් හනිගිතු පොයෙන් කලාවතික් හනිගිතලුවාලාට පිලෝනී සයුපොට හත්ත හත්ත හවිත්තම අම්මලතමක්වා කාඩිතාස ඔනත්තවල් ස්කිතුල් චහොමිෂෝවුම් මත තහා තහානිනසනත්තෝත හච්චාලසේ අම්මලො කීවටි කැනමක් කවලා වච්චේ හාසිී සින්නාම එත්තැන තෝට හත්පලතේ හත්ත හොජි වලාත්තම ඔතුන් ඇතෝතමක්වා ඔවලත්තුමි නැගම් සබල තමට අටුපීයන් අඩු කයන්න හන්න ඇසනම්ම තමන්නලන්වා ඉගෙනගිය හත්ත හොච්චක හත්ත හොච්චවෙ හම්මලු ඉනිතු හවරණි හායුම ඉතුවා ඔච්චේ හායුමජන කායිමවාහි හඩත්තෙන අල්ලන යල හවයුමන් ලෝන නිසවලත්තුමි අදක් සහත්තාවත් තෑනරිගලන අප සිගනගෙන පරවම්මගන් හවිමකෑ හැක්කලති තේවලම් යෝවල අම්මල ඉනිතුවල මල පලියන්නේ ඒතුවලන් කලා ඔච්චිලන්නේ ඉනිතුන් කලා පිරිින් එත්තවම මත ඔල්ලරගලතාවත් ඉගත්කමි මළඟ යුත්තුලි නමංගන අම්මගත් හනල්ලකුණ යොන්නෑ මගත්ති හයමරි පිෂය හත්තවත්කි තමන්න පිරින්නම ඉකුල්ලම සවරදන්නම හැලාත හසවල පුරවලා මහිතේ ඉලොන්නාල්ද සහුත්තරින්මට තමන්න පුසිරිත්තව තවල්ල හත්තෝ ලොවල්ල තින්නතා නක මීනොහේ අලු රක්ෂණයි.
2: ඔහාලෝකෙන් නාරක්තුලෝ ඉසලොක් සිය කලාපිකුම් මෙසමලයි මහනමිස්තාන තැවතුන් හරලෝ ඉමාාවන්න ටලෝකලෝ නැති ගෙතනමටන පක්තුල දෙන පක්තුහ ඉතිරි ගත්ති ඉල්ල තුසෝක්කනමට තැමන පක්තුලි කළමින් කූතමක්වා කූප්පලය ලොක්සතිකෝ උල්ලුමිච්චේනා බික්කවා ඩොක්තවිනය වරවාම කිනුන් කිනුන් එන්නකජම අටොක් සමත්තෙන් තෑමේ විසිවුම්ම තමන්න
1: ඉලිම ඉරිමගියවෙල් ලහුත්සූ ඉමං ගිතූලවලවාම අමන් හැකවම
2: දැන තුක්තබිනෝල අට උල්ලු මිත්තේනවලවා තොන්නන තොන්න නොහැල්ල බහස්සලින්ම අම්මල කූහුරුුණේ සිිත්සිතමරු තමන්න පොති උච්චාමගලිතිලකෝ ඇකුන්න තවතාවන කය සී අප සැත්තනින්ම ඇම කූගලු තුන්මේ සිකිතුම් අලුන්න සිකිතිවගේ සැනට පරෝනම්මර එත්තමංකුම්ම අහත්තම අයුක් සිපත් කූරොක් පලෑදම කිවීවල්ලයාලුන තිකිතම
3: හමටිගලු අවිල්ලු පිජුන්නගතු නව හාලොමටි
2: තොක්පත් උපංම සෞතිලෙව කූලොක් තිලිකුරුව දකුන්න තවරවානේ එකසිගන්නා ලෝකසින්නවා අක්ෂාජනෙන්ම තමන්න ඇතැමිලි ගුතන් නිලවාගත්තෝ එකෙන්න්නක්කෝ දිල්ලො හෙල්ලගුති කියලනි කේන්තර තැසිල්ලු තමක්වා ඉල්ලනිත් ඉළඟෙත් තැසින් මගලවසුන්මමද සිතින හනතයින් කලොක්තිලකු ඉන්නාන ඉම ඔක්ති මලිතුවාගම තුමුලොක්තතුන්න ලොක්සනේ ඉම ඔක්ෂිම සූම්ම නුනාගක් විසක්තයින් මත තත්පන පොතියවතිරිලකු ඉඟතුවගලවලුනේ ඉනාවෙන් පවුන් නලවලවන් තක් පවුණුන් නුන්නවහනයනවලවන ඉතිනිගන්න අපොටිම ඔහුලුනේ සිකිතයවුම තවුණුම උසමලික අපත් ඉතුවාවලවන මසිගල්ල හමැරැගින්ම අතවතිවරුණේ අරලකත්තගෑමි ආහාරිත චීම් අරලන්න මහිදඟගයමි තේමේරියවුරු අහරින් ඉියල්ල මෙත්තුමලු තමන්න මිරිකු කල්ල ොට ඉත්වන්න තහ නකමේකයි
0: ආහයි දන්නන්න ඉසුලී දුන්නලාගෙන්මම ටගඉන්නා පික් නකුමේ නාලා ගොන්න සිකින්නම ගච්චි දන්නවන නාල නප්පාලු යුතු උහා යුතු කෙන්න්න එටොක් ඉලානයුන්ගතු දිල්ලිරෙන්ග හවුන්ගිටලු අලගම පාපි පේරන්ඩෝ වීලීට්තුලු දක්කවා උනිකාවටක් මියුක් හයි මන්න සිහෙ ගොය 355 ගෝ ඉල්ලාපින්මක් සුලි සිල්ලනියටික හවිසකයින්ටගින්න අටවක් සිසිම්මියුන් හවප්ප මෝලිින් අයනි නොනවිම්මේ නොනැත්සියපුම්මිලු හිමේලිං උස්ට්‍රී ගෝක් කුටු ආපෙමිරු සැනිකිලුවම්මිලු නුවියලක් මිජකෝ හන්නිල්ලිතුනකය හක් සුටිල්ලෝ අනුගලක් සුටි දක්කටුමික් 20මිට 40 මුත්සුන් ොනිලිම්මික් නිල්ල සුනිිඟලු මයිනස් 2 මිලක් නනකක් ටක් උමිමිලෝ නුවියලක් මියකෝක් හන්නිල්ලිතුනකය හක් සුටිලු ලක්ෂුණනි ලක්කවලු ඔන් නිියවලු අකුන්නිිගන 20 මිසුන්ගුණනි ලිම්මික් සහි ලක්ඥයන අක්තවසුන්ලු අනුරඟ දක්කවලු නික් කියියවුලු අකුන්නිිගන 30 මිත්සුන්ගුණනි ලිම්මික් නිල්ලසුනිිඟලු මයිනස් 3 ඉනුක්තුවාමිල්ලෝ නුවියලක් මිකෝක් හන්ඩිලිටින්නගය හක් සුටිල්ලු අනුගලක්ෂුටි දක්කටොමික් 20 මිත්සුන්ගුණ ලිම්මික් නිල්ලසුනිඟ මයිනස් 2 මී ලක්ෂුනි උපනිතමිල්ලෝ නුවියලක් මියකෝක් හන්නේ ලිටින්නගය හක් සුටිලු Anu relak ni anu tak tak kami pisi mayu make 20 minutes so ngani le make. Oko ni ngalo zero. Aku lebih milo nubu yalak mirok han ni litu na gaya hak sutilo. Anu relak ni anu tak tak kato make 30 minutes so ngani le make. Nila suni ngalo minus one. Ibu yebim milo nubu yalak ni anu tak tau mirok. Anu relak suni nikitu make 30 minutes so ngani le make. Oko ni ngalo zero. Salo nilo, nubi alak mayroq. At siliri pala alak niya nangakta ulakot. Ano alak suin lo, nikidumik, 20 miso nga nilimik. Nila suin nga lo, minus 3. Kaya siya mi, Rockland Lake milo, nubi alak niya nangakta mayroq. Ano alak niya nangakta, atuak nitumik, 20 miso nga nilimik. Nila suin nga lo, minus 1. Huwak tamilo. So, hinilak mo yung ano ba yalo dilo? Han nilito yung nangyayak sa tilok. Ano ko yung alo? Nikiulok kamang ni ulo. Pisi malak niya nang aktak. Kuni nga ni. 30 meters yung ano nilimik. Oko ni halak niya nang aktak. Plus one. Kaya sumilo no ba yung alak niya nang aktak. Mayroon. Han nilito yung nangyayak sa tilok. Ano ko lak sa ni? Nikiulok kamang ni ulo. Kuni nga ni. 20 meters 40 meters yung ano nilimik. Oko ni nga lo. Zero. Aw palum milok, nubu ya palulak ni anak tak, han ni letu ni ngah hak sudi lok ulakut. Anu yang alo, niki mi pisi malak ni anak tak, so ni lo 20 mid 40 mut so ngoni hak lo ni. Oko ni ngalo plus one, tapi yang milo nubu ya palulak milok, han ni letu ni ngah hak sudi lo. Anu kelak sudi niki tu mik 20 mid 40 mut so ngoni limik. Oko ni ngalo plus two. Tamain lukut cua mi nubuyo balulak niya nang akta mi yugo wok nunalibut han nilito na kaya hak sutalo. Ano wilak niya nang akta sutalo nikito mik 20 mit 40 mut sungo nilimik. Oko ni bulo wok plus 1 milak niya nang akta. Kaya ang suwal cua mi lo han nilak palay mi yugo wok ano wilak suni nikiyulo at wag niyulo akuninga ni 20 mit sungo nilimik. Oko ni ngalo zero. Aba nilo nunat siya bu mi nain mit si kini balulak niya ng aktaw mi yok. Nubuya liu milak niya ng aktaw siyong lo hiti galigi ito akpat. Ano galak siyo ni? One niyo lo at wak niyo lo akuninga ni 20 miso ngon nilimbik. O koninga plus 3. Amma lo hope tell post bill makubi milo wok. Nubuya liu milak niya ng aktak. Han nilo tilo. Ubalo ni suyo lak niya ng aktaw siyo ni hiti galigi ito akpat. Ano galak siyo di kabangan ito mi 20 miso ngon nilimbik. O koninga lo wok. Plus 3 milak niya nang aktaw yut. Tako takasil niya tiko hawi sa kentang haupa muli nga yut. Nunavimi, nunat siya bumilom. Ahay, nakumi marialo na ala kung nasa kentang mga situt na bimulomi. Tani yung abunga alilo. Ulusut siya rapi lang abasi. Kamat siya rapi lang abasi. Hungap pa siya.
4: If it happened today, find out today. That's the power of having the news in your hand. Get late-breaking news from reporters across the country, straight to your mobile device. Customize your experience with news from your region and what matters to you. Whether it's big headlines, detailed articles, live events, or on-demand video, CBC News has got you covered. Connect to the world. Download the free CBC News app or visit cbcnews.ca.

ඉලගි ලොක්ටකුත් ඇවට සක් සෝගයාන අස නිලාවචාවක නැමන බුම්මි පිවල පයනෙක් පටන් සිලල ගයාන අබ්ලන තමාන කිවල්ලමත් අම්මකචං මියනිට සන්නාට අම්මාලුතලු තුන්ගසුලාෝමිගිත්සි දසායක්සමේ